චක්‍රදන් ආදගුරං චාචරී ප්‍රජෝධන් දෘෂ්ට විරෝධන් රෝස අරෝධන් කරූර විතේ දුම් රාජ විදුන්සන් ප්‍රලය ප්‍රජුන් සංජාක විදුන්සන් සෝධමතේ ජාලපාජයන්ති සතු මතන්ති දෘෂ්ට ප්‍රදාහන ගාඩමතේ ජය ජය හුසීම කාසුන්වර්ධන ආද ජුගාද ගාධකතේ කතරියාන කතංගියව වංගේ ආද අනංගිය ගාධකතේ බ්‍රලාජ විහණ්ඩන් චචුර දණ්ඩන් තේජ ප්‍රචණ්ඩන් ආදවෘතේ සොන නර ප්‍රතිපාරණ පති දෝධාරණ නරක නිවාරණ දුක් හරේ ජය ජය හෝ සීම ඛාසුර මර්ධන බෙස්ව බිදුන් සංශ්‍රේෂ්ඨ කරේ දාමනී ප්‍රකාශේ උන්තරනාසේ ජෝත ප්‍රකාශේ අත